ආයි පෙදා තිබෙයි ආයේ දරෙන් කා මාලුම් තියෝ ආයේ සංගඩ දෙලේ මේ හික්සෝට හ කොටන් ෆැක්ටරිස් ආහින ජිනි මි සබක අවධික තණ්ඩෝ අද මේ චාලිය ශෙදාත්පුර මි ඡවිය අයි බාකි සංගඩ කිප්‍රෝ ජෝල් ශිකාරපුර කඩඩෝ අයි බෙන් ශරන් මි ආහින හින වක්ත ජිලේ ජේ 110 මා 55 ෆැක්ටරින් ෆුටිය ජී ખરીදාරි ශුරූ කරේ ශදී ආයේ නකලි බිජ අයි දරයි පාණිය ජේ ખોટ සබබ සංගඩ දෙලේ මි කපහ ජී පෙදාවාර තේ અસર පියෝ ආහේ जडे त चूहड़ जमाली की फुटी के एक मण में 14.5 किलो कपह निकरे थी पंजाब जे अघ 1000 रुपया वधिक आए बे तरफ आबादगारन वरी फैक्ट्री मालकन ते फुटी जो अघ 1000 रुपया फी मण घटाण जो इल्जाम हयो आए उन समी आबादगारन दायो आए त कॉटन फैक्ट्री मालकन पांजे मर्जी जा अघ मुकरर करे छड्या आइन सिंध जे मुख्तलिफ शहरन में फुटी 9300 का 9500 रुपया मण खरीद थिए पई सांगड़ जिले में कॉटन फैक्ट्री मालकन पांजी एक हठी कायम कंदे फी मन ते 1000 रुपया घट करे छड्यो आए इनन समय क्या मसलो हल करण जी घुर कई आए।